සබෑ අවල්ලෝගච්චපෑන්ගේ මානව ඉන්දට ජෙන්ද්‍රන අදප ජානත ලෝකෝ රාජ කරෑන්ගේ කෝඩ ඉස්සනානික ජාජික ජාන අනේක සුබම්බර සාජ බරෑන්ගේ බ්‍රහම මෙහේසර බෙසන සචීපාත අන්තෝ පසේ ජම පාස පරෑන්ගේ ජේ නාර ශ්‍රීපාතිකේ ප්‍රාස හැපාග තේ නර ෆේරණ දේහතරෑන්ගේ කහා පයෝජෝ දෝ ලෝචන මූදකෑ බෑට රහිෝ භක්තිහන් ලගායෝ නාදපරයෝ ලියේ සාද.